තියබෑ මීහුන්නං එකන් නොකර වුණු නම අදි තියබෑ මීහුන්නකං හම හිලා එකන්තකෙන් නුමෙ කුරවේනති එකන් නොකර වුණු නම ෆහ තියබෑ මීහුන් නරකය බිරුවෙතුවේ රකාතරු ආශේ ඒ නරකය කී මීහුන්නායි හිල ඒගේ දරුකම් ගාවා නරකයේ ඒ නරක තයාර කුරව්වාෆාවනී කාෆිරුන්නටකේ.

ඊළුගෙ දරින්නේ තිමන් රස්කලාගෙ තියබෑ මිහුන්න දෙව්වි නිර්ම තියබෑ මිහුන් හඳුමකුරාශ අදි තිමන් රස්කලාගෙ අහදු ෆුළු තියබෑ මිහුන් ෆුද්දාශ එබහි තවරාතුගා තිමන් රස්කලාගෙ තියබෑ මිහුන්නන් අංගවා ෆාවා එංගෙවුන් තක කියමම් වෙ එගොතුගෙ මතින් අමල් කුරාශ ඒරුම් තිමන් රස්කලාගෙ තියබෑ මිහුන්ගෙ අහුදු ෆුද්දවා හුෂීමෙ එබහි කියමන්ගෙන් අලුන්න දෙව්වානකමං අංගවාෆවා හෙජජා දෙව්වා හුසීමෙ අදි හැම එකනේ තිමන් රස්කලාගේ තෙබෑ මිහුන් බිරුවතිවාශේ.

තියබෑ මිහුන්න දෙව්වි නිර්මතයි. අදි එදුවස්වරුගේ ආලම්තවගේ මච්ච තිමන් රස් කලාගේ තිය බෑ මිහුම් මෑ කුරව්වාෆාවාකං හඳුම කුරාශේ.

දෙං ඒගෙතෙරෙන් අනියාවිරවි මීහුම් එවරෙන්න්නක් කියාශයේ එන්ගේ බස් එනුම් බහක බදල්කොෆූුවේ දෙං ඒ අනියාවිරවි මීහුන්ගේ මච්ච එවරෙන් ෆාසකවිකම්ගේ සබවුන් උඩුම් අජාබෙත් තිමන් රස් කලාන්ගේ බාවාලෙවීමේ.

ස්කලාගේ තියබෑ මීහුන්ගේ කිබයින් කශවරු වෙගෙන්වා අහමදු හිප්පවා තියබෑ මීහුන්ගේ බොලා දිම මච්ච තූර් ෆර්බද උෆුල්ලවි හිඳු හඳුම කුරාශෙ එහිඳු තිමන් රස්කලාගේ තියබෑ මීහුන්නන් එංගෙවීමේ තියබෑ මීහුන්න තිමන් රස්කලාගේ දෙව්වි ඉච්චිග්ගා එබහී තිමන් රස්කලාගේ ෆොතුගා තියබෑ මීහුන් ගදයන් හිෆහට්ටාශෙ අදි එෆොතුගාවා ගොයි තියබෑ මීහුන් හඳුම කුරාශෙ එයි තියබෑ මීහුන් තක්වා වෙරුමට්ටකේ.

අදි මෝසාගේ ෆාන එකලේගේ ෆානුග කවුමුගේ මීහුන්ගේ ගාතුග මිෆදයිම් විදාළුවේ හිඳු හඳම කොරාෂේ තියබෑ මීහුන් ගෙරී කතිලුම හම කෂවරුන් අල්ලා තියබෑ මීහුන්න අමරු කුරවතේ ඒවුරෙන් දෙන්න වූවේ ෆුරස්සාර කුරවේ බයෝකම්ගා කලේගේ ෆාන තිමම්මෙන් හද්දවනීතෝයේ එකලේගේ ෆාන විදාළුවේ එෆද කන්දක් කුරා ජාහෙලුන්ගේ තෙරෙන් වෙ වඩෑ නුගතුන් එදි තිමං කලේගෆාන් අල්لهෝගේ හදරතුන් රකාතෙරිකන් ලිබ් වඩෑගන්නවමේ.

මේ මුසෆුම් ෆිලාවලෙක්ගෙ සතේක එකාවිස් වන ෆිලාවල් මුදරිසකී අල්කාරී අලි වහීද අබ්දුරහ්මාන් දර්වලනකී ආයිෂත් ෆසීනා හලීමත් සහුදා ආදම් මරියම් නාහි රශීද් අදී රවදා මහම්මද් ප්‍රෝග්‍රාම් උපද්දී අලුගොඩු අලි රාසී

0: දීන හේලුම් තෙරිකං ඉතුරු කොද්දන නුවදිහම ගහට්ස් දීනු ගාඩු.
1: සෑදවද ඉසින්ද
2: කමුක්ත අළුගඩක් ගොවාලෙවී
1: සෑදෝකේ හවල්කොර කොබ්බම සෙක්කත වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොදදවේ. අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහකමස් තිකරනෙ වර ජිම්මා දරු කමයිකු. එකම් වාහකක ශුක්‍රවාදා කුරම්වෙගෙන් ගුවාලි.
2: ශුක්‍රියා සර්.
1: තිගතන් අබදස් කුරියද්ද. ති හිවර ෆරවාතරික දෝකන් නොලාතින්ගේ.
3: බස්මලා. අරබි බහුගා බස්මලාගේ මානයකි බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මෙහෙන් කියුම්. හම එගත හස්බුනල්ලාහු වනිඅමල් වකීල් මෙහෙන් කියුම හස්බලා මේ ලෆ්ස් බේනම් කුරවේ. අදි ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් මෙහෙන් කියුම හවුකලා මේ ලෆ්ස් බේනම් කුරවේ. මිෆදන් අරබි බහුගා බේනම් කුරවේ එත බෑවරු ලෆ්ස් තම් හුරේ. ইসলাম দীনুগ কমে হেয়কমে কুরম ফেশমো কুরিন বিসমি কিউমকি মুস্তাহাব ওয়েগিন বা কামে কামুগা ইবনু কাসির গে তাফসির গা বায়ান কুরবাফে বিসমি গা আল্লাহ সুবহানাহু ওয়া তাআলা গে তিন ইসমু ফুলো হিমেনি গেন বে এই আল্লাহ আর রহমান আর রহিম মি তিন ইসমু ফুলো এমে ফুরতম ইসমু ফুলকি আল্লাহ মি নাম ফুলো গে আসলকি ইলাহ এই আলম তকুগে ভেরি রব্ব খাস ওয়েগেন ওয়ানামে এ ইলাহ ফিয়ওয়া এহেন এভস ফরাতকা এনাম বেনুন কুরুম হুদ্দ ওয়েগেন নুয়ে ইবনু আব্বাস রাদিয়াল্লাহু

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාාග හදරතුන් ෆාෆ ෆුස්සවුන් ලිභිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කොරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සලිහන්ගේ පකීචා.

කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුළුන් නුවේ.

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකේ. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී පයාමෙද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: عن أبي هريرة رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم والذي نفسي بيده لا تدخلوا الجنة حتى تؤمنوا ولا تؤمنوا حتى تحابوا أولا أدلكم على شيء إذا فعلتموهم تحاببتم أفشوا السلام بينكم رواه مسلم. معني මයින් අල්ලාහ කලේගෆාන රුසුල් ලවි අබූ හුරයරතු ගෆාන කිබෙන් රිවා වෙගම් වේ එකලේගෆාන විදාලු විය රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුල් කුර විය තිමන් කලේගෆාන ග ෆුරාන ෆුල් එකලාංග යද කුදර ෆුල් ගවා කලාංග zat ෆුල් ගන්දෙව හදීස් කුරවම් මේ තියබා මිහුන් ඊමා වෙජ්ජොම දාන් දෙන් තියබා මිහුන් න ස්වර්ග නවදව හුට আদি তেবা মিহুং একক অনক কুদকে লোভ বেজ্জোম দান দেন তেবা মিহুং ইমাম বিকম গ নুয়া হুটে তেবা মিহুং একমে কফিনামা তেবা মিহুং এব্বায়কু আনিব্বায়ক লোভ বেতিকং উফদিদান কামে তিমংকলে ফাণু বিদালু দেবং হিজে তেবা মিহুং এব্বায়কু আনিব্বায়ক সালাম কুরুং আম কো ফতুরাশ এবহি এ মুসলিমকু আনে মুসলিমকা বদলুয়া হিন্দু সালাম কুরমকি আদে কম গ হদাশ

0: ඔරුවන් කියවා විදාළවී අල් හාෆිස් මිෂෙල් ශාමින්.
1: තියබේෆලුන්ගේ දීනී හේලුන් තෙරිකං ඉතුරු කොද්දනී නුවදිහමි ගහට්ස් දී

ආය එබහි මුහම්මද් ගෙෆාන තිමන් රස්කලාංගෙ බාවාලෙවි එච්චකාමෙදු එබහි කුර්ආනා මෙදු තියබෑ මිහුන් ශක්කු කමිගාවනී නම ෆහෙ තියබෑ මිහුන් ඒගා වාෆද සූරතෙන් නිකං ගෙනස් බලාශ අදි තියබෑ මිහුන් තෙදවරින් කම්ගාවනී නම අල්ලාහු ෆියවා තියබෑ මිහුන්න නස්රු දේනේ එහි තෙරින් තිබිනම ඒ උරෙන්න නිකං ගොවා ගෙනස් බලාශේ.

තියබෑ මීහුන්නන් එකන් නොකරවුණු නම අධි තියබෑ මීහුන්නකං හම හිලා එකන්තකෙන් නුමෙ කුරවේනති. එකන් නොකරවුණු නම ෆහ තියබෑ මීහුන් නරකය බිරුවෙතුවේ රකාතරවාශේ. ඒ නරකයකී මීහුන්නායි හිල ඒග දරුකම්ගාවා නරකයේ. ඒ නරක තයියාර කුරව්වාෆාවනී කාෆිරුන්නට්ටකයේ.

අදි මෝසාගේ ෆාන එකලේගේ ෆානුගේ කවුමුගේ මීහුන්ගේ ගාතුගා මිෆදයිම් විදාළුවේ හිඳු හඳ බකුරාෂේ තියබෑ මිහුන් ගෙරී කතිලුම හම කෂවරුන් අල්ලා තියබෑ මිහුන්න අමරු කුරවතේ ඒවුරෙන් දෙන්නෙ වූවේ ෆරස්සාර කුරවේ බයෝකම්ගා කලේගේ ෆාන තිමම්මෙන් හද්දවනීතෝය එකලේගේ ෆානු විදාළුවේ එෆද කන්ද කුරා ජාහෙලුන්ගේ තෙරෙන් වෙ වඩා නුගතුන් එදි තිමං කලේගේ ෆාන් අල්ලාහ්ගේ හදරතුන් රකා තෙරකන් ලිබ් වඩාගන්නවමේ.

0: මෙ ප්‍රග්‍රම්ගේ එක්ස්කලෝසිව් ස්පොන්සර් ෆහිපේ
1: රසූලුන්නා තබී.
0: මෙ ප්‍රග්‍රම්ගේ එක්ස්කලෝසිව් ස්පොන්සර් ෆහිපේ.
2: ආමගොත ගාන්නකි වරන් හඳාන්නතේ මිහේ බයදවස්තුව කාන් අන බෑදවස්තුව ොනුවන්ජේ මෙල්ත ොනුවන් බත්තේසෙයි හඳාන් කුරන් ඇදි මා උඳගූ කමේ එකමකු බිල්ත දක්කන්ත දුව හකුවේ සඳාන් වුණ තේනෙ කරන්ට බිල් ෆෙම්බිල් ෆෝන් බිලකස් දහෙන්න්නුවාන් හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත පහිපේ මෙදුවරිකු ෆෑසාාවෙස් ට්‍රන්ස්පා කරවේ කෑගෙන් බිල් කණඩාලාප පේම රිිකස්ට වෙස් ොනුවේ සලි දෝ ගේමෙන් ගරීචාජව සම පහිපේෙන් අල්ලිමිටෙඩ රීලෝඩ් අධිරාස්ටස් ෑසාගේ හුරිහා මුවමලාතේ පහිපේම දුවරිකෝ පහිපේ වරක් පහි. ආමගොත ගාන්නකි වරන් හඳාන්නතේ මිහේ බයදවස්තුව කාන් අන බෑදවස්තුව ොනුවන්ජේ මෙල්ත ොනුවන් බත්තේසෙයි හඳාන් කුරන් ඇදි මා උඳගූ කමේ එකමකු බිල්ත දක්කන්ත දුව හකුවේ සඳාන් වුණ තේනෙ කරන්ට බිල් ෆෙම්බිල් ෆෝන් බිලකස් දහෙන්න්නුවාන් හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත පහිපේම දුවරිකු ෆෑසාාවෙස් ට්‍රන්ස්පා කරවේ කෑගෙන් බිල් කණඩාලාප පේම රිිකස්ට වෙස් ොනුවේ සලි දෝ ගේමෙන් ගරීචාජව සම පහිපේෙන් අල්ලිමිටෙඩ රීලෝඩ් අධිරාස්ටස් ෑසාගේ හුරිහා මුවමලාතේ පහිපේම දුවරිකෝ පහිපේ වරක් පහි. ආමගොත ගාන්නකි වරන් හඳාන්නතේ මිහේ බයදවස්තුව කාන් අන බෑදවස්තුව ොනුවන්ජේ මෙල්ත ොනුවන් බත්තේසෙයි හඳාන් කුරන් ඇදි මා උඳගූ කමේ එකමකු බිල්ත දක්කන්ත දුව හකුවේ සඳාන් වුණ තේනෙ කරන්ට බිල් ෆෙම්බිල් ෆෝන් බිලකස් දහෙන්න්නුවාන් හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත පහිපේ මෙදුවරිකු ෆෑසාාවෙස් ට්‍රන්ස්පා කරවේ කෑගෙන් බිල් කණඩාලාප පේම රිිකස්ට වෙස් ොනුවේ සලි දෝ ගේමෙන් ගරීචාජව සම පහිපේෙන් අල්ලිමිටෙඩ රීලෝඩ් අධිරාස්ටස් ෑසාගේ හුරිහා මුවමලාතේ පහිපේ මෙදුවරිකෝ පහිපේ වරක් පහි.
3: බිස්මිල්ලාහි රහ්මානි රහීම්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. හුරිහාකු දිනවස් වල උපාරි තුහකේ දෙමු රසූලුනා නබින් මිසිල්ස්ලාගේ මිහප්තාගේ ප්‍රෝග්‍රාමයකි වෙස් මේ බද්දල් කුරණි අලුගනස්මා මෝසා මිසිල්සලාගේ මියත්ක ප්‍රෝග්‍රාම්ගේ සල්ගනමෙන් ගෙනස් තේනි හූතුගේ ෆාන්ගේ වාහක ವಾಹಕ ವಿದಾಳುವೆ ದೇವಾನಿ ಅಶೇಹ್ ಮೊಹಮ್ಮದ್ ಅಫ್ಸಲ್ ತರಿವರಕಿ ಯೂಸುಫ್ ಬಿನ್ ಮೊಹಮ್ಮದ್
4: ಔಜು ಬಿಲ್ಲಾಹಿ ಮಿನಶ್ ಶೈತಾನಿರ್ ರಜೀಮ್ ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿರ್ ರಹ್ಮಾನಿರ್ ರಹೀಮ್ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹಿ ರಬ್ಬಿಲ್ ಆಲಮೀನ್ ವಸ್ಸಲಾತು ವಸ್ಸಲಾಮು ಅಲಾ ರಸೂಲಿಹಿಲ್ ಕರೀಮ್ ರಬ್ಬಿ ಶ್ರಹ್ಲಿ ಸದರಿ ವಯಸ್ಸಿರ್ಲಿ ಅಮ್ರಿ ವಹ್ಲಲ್ ಉಕ್ಬತಂ ಮಿನ್ ಲಿಸಾನಿ ಯಫ್ಕಹು ಖೌಲಿ ರಬ್ಬಿ ಯಸ್ಸಿರ್ ವಲಾ ತುಅಸ್ಸಿರ್ ವತಮ್ಮನ್ ಬಿಲ್ ಖೈರ್ ರಬ್ಬಿ ಜಿದ್ನಿ ಇಲ್ಮಾ

0: මේ නොදයන ගත් දීනු ගැට
1: මෙයාරකඩින් මෙන්දරු අමරා දෙ ගඩි තිරේසිනට මේ දීනු ගැඩු

0: ಮಿಯಾ ಹಿಸಾಬು ಮಿಯದಿಗೆ ಫಿಲಾವಳ ನಿಮ್ಮಾಲಿ ಇರಾದು ಕುರವಿಯ ಆ ಫಿಲಾವಳಕ ಏಕೀಗೆ ಬದ್ಧ ಕೊಲ್ಲಮಗು ಉಮ್ಮೀದಿಗೆ ವಕೀಲಂ. ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು.
1: وعليكم السلام ورحمة الله وبركاته.
2: මේ මුසෆුන් ෆිලාවලෙගේ සතේක 21 වන ෆිලාවල මුදරිසකී අල්කාරි අලි වහීද් අබ්දුරහ්මාන් දර්වලින්නකී ආයිෂත් ෆසීනා හලීමත් සහදා ආදම් මරියම් නාහි රෂීද් අදී රවුදා මුහම්මද් ප්‍රෝග්‍රෑම් උසද්දී අලුගොඬු අලි රාසී.

අදි කලේගෙෆානු එවරෙන්න්නං ඉංසාාරු කුරෙව්වියස් නුවත එවරෙන්න්න කලේගෙෆානු ඉංසාාරු නුකුරෙව්වියස් එවරෙන්න්නං හමහම වෙගෙන්වේ එවරෙන් ඊමානෙන් නුවානෙතේ.

0: ගැනීම් එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقو گين هندان کو دیونس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයේ අදි කියත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඔවුන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවරෙන් ගරකු කුරව්වාෆා හුෂීමෙ ෆහෙ එහිඳු එවරෙන්නං එහිවානෙ ෆරාතෙන් නුවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා එවරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන්රස් කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළු වාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරේ.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලැයිහි මිනල් හමීම්
1: ෆහෙ

එංගස් අතරස්තයක් සාලිස් මේ කිලෝහර්ටස් මීඩියම් වේව් අඩ්ඩිහනුවේ මෙගහට් FM තිවිහි රාජ්‍යයකක්.

0: وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب.
1: ඔරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමි.
2: අඩුව සමෝන්තිය ගෙන්දවනි ගැබේ ෆුලුන්ගේ දීනී මුර්ෂීද්
1: දීනුගේ අඩු දීනුගේ